රිකම් මිල්කුවේ බොඩිගෙන් වනී එකලාන්ගේ අශේ. දිරුවනී වෙස් අදි මරුගන්නවනී වෙස් එකලාන්ගේ. අදි එකලාන්ගේ කොම්ම කමෙක්ගේ මච්චක් කුලදුම් වන්ත රස්කලාන්ගේ.

එකලාගේ ෆෙෂුමෙන් නැති ඉස්වේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි නිමුමෙන් නැති ෆස්වේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි හැකිතකුම් ෆාළුවේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි හිස්සතක වංහනාවේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි එකලාගේ කොම්ම කමෙන් මොලත් දෙන වොඩිගෙන්වා රස්කලාන්ගේ

0: ජැන්දු වාවාහත මාදම ෆිසින් අලුම්මෙන්ගේ ස්කූල් කන්තව ම බාරන් අනක සම මෙක්සින් ත මෙකො ජැනල දු දෙත
1: ක හන් න දෙත
0: ඒ බන්ද ෝද මාදම හළුවෙන දැ වර්ගනක හුන්න ෙන් කොරු වන්ජේ අලන ේ මදව වාහක්ම දන්නවන දම දන්නවන බන්ධක ෝ ස්කෝල් හොළුවේරු සමාල්කන් දෙන කොන් කන්තතාක හයේ ඔල්ම නගේ වර්ගෙනකන් මත්වේ ෆලම් විශ්නවානකන් හම එකක වා කලන ියදම හනි දෙත
1: දෙවන ටම්ගේ කියවු මාද ම ිෆේෂණ ස්කූල් බන්ධක හු දෙෙන් හම ගෑමස් මී හොළුවේ දහකි දරිවරුණ පෙලරිවෙනින් අධි මුද රිසුම් වෙස් ආෆිෂ්මකු ශාන දුව හි දෙවන ටාම වියස් දෙත දවසරු කංකන් උමාන්කම කීග ගෙන්දිීමටක වරගිට කන්තතක සමාල්කන් දයෙන් ජෙහෙන එකකම්ගේ වාහකත තිබේ ෆලුන් හිස්සා කො දෙවා පියසම මදිරිකොන් නොට් කරවෙන අද ඒගේ තුරු අල්ගන්මග නම්බරවෙස් ගොළුවා
0: මේ දන් ේ සමාල්කන් දෙවන් ජය කන්තවතරේ ද අලුම ගේ හ බයිකන් හන්නන මේ ති හතර හ කර ට්වයි ත තිීම කරියගෙ ද ට්ාවක හන්නන යිකන් හන්න හසවතේ මේ හිසාමතන් කොළ බොඩ විශ්න ජයක සිගත ඒතන අලුමෙන්න්න හම බෝකරවතු ජය එම බොඩ එක්කම කොන්නාන පහරක්ග මේ නිදා ගඩිය බදල්තක ඇස වදාන කරන ගෙදත්ව. ඒද චුට්ටියේ තන්කොල නිදාගට මිදන් ද නම්බර එක දෙ ජන්ත හෙලාවල වාහකරනු එන්මස්තෙන්. මේ ආමතෙක්ග ස්කූලද්දාන් හේදා වරවර කුදිින්ගේ නිදාගඩිතකක් බදල්තකින් ඇස් තුමක්ක මක්ෂීම්වාක හමවිජ එකන්ත මිහාර තිවන රගකරම ටා කන්න හන්න හනමස් මිරෙන් ෆැසි හම එක්කො ජනම කරවාද ම
1: නිදාගඩි බදල් කොල්ලන් දෙත් අවහන් නිදා පවහන් හේලුන් දෙෙන් දුවහගේ තාවල් හමයක අලවාලන් මිජෙහෙනි හම තිකුදින් ඇමතික එක්කම මේ පෙලිවරින්ගේ අයිමතික එක්කම එන්ගේ තෝ පන්ද තෙරේක රේගඩ ලහුන් නිදමගේ ආද හරිකම ගවානම ස්කූල් හොළුන්ගේ තිින්දුවස් කරින් වාන එක බදල් කොල්ලන් ආද කොල්ලන් දෙත
0: දැන් ෆොයිත්තක කුදන්න මුලින් දුරෙන් වාන කන්න බඳ තරේ හනම හනුස්න කොම සොරක දුර වාන කන්න ස්කූල් හොළුවේ නොවත ස්කූල් දවස්ථාක තපාත්වාන කන්න හෙම ෆොයිත්ත විසිගත බල්ලවද වාතිගේ ඇතුවද මිහාරු මේයදම පහදුව සිංගත මේ දෙතන් දුව කොලින් අලුම කුණුස් මෙදනවත ට් ා කන්න හන්නා හෙනවස් මේද එක්කු හම කරුවාද වාතිගේ ඇතු දබස්සම හොරිහ ොයිත්තක මාදමය හමත කියනත හොරි ිලාල ච කොලින් දැ හද දී ෙන ච ද ත්තද මෙහහිමට ොරියාකම හමියද පදවල
1: ිරියකු දන්ගේ බෝධිගු කම ගවානම බෝක් තුනිකොක්කෝ ශාලා මිකාකංකම සමාල්කන්දයෙන් ජෙහෙදත්ව එවර ගෙන ස්ටාක ස් කෙල්ලිග ල ශාක
0: තිදහමද දිමාවක මිෂනල්ලා නයගනත දෙක්කිවකින් තොන්න එක හොලිහකම ගත බල්ලවද ගත අලුන් මෙ මේද මවල්ලුවකි බන්ධක ෆෝ ස්කෝල් හොළුවර සමාකන්දන කොන් කංකමකන් හියේ ගත දෙ අලවන මෙදන්නවාල කොම්හ මේ හොරිහකමෙන්න්නු අලුමෙන්න්නගේ මේ වර මාගෙන ඉතුර කංකන් කොම දෙ කුජ්යෙන් හම තාතවාාවතත්තිවේ ොන් බල්ලවම ගින්ද වාන කද ත කොම
1: දෙකුජවෙස් කොමගේ වෙස් කොම ආයිලා වෙස් තාතවානද තොකංකන් කරමු ගන්න ගොයි ඒවාකත හිස්සා කරමගේ පුරස තිබෙන් අලුගන් මෙහම ගාගඩකන් අගඩි දිහයක හම ප්‍රග්‍රම් කරියක් ගින්දාන දෙතු
0: අලුන මෙහැසම් බදාදානගේ ත හතිගේ හබරුගේ ස්කූරින් හම කොමෙන්ස් දන්නවාද ජයකාද ප්‍රේකින් නිවසන් එත්තු අලුන්මෙන් අලුන් මෙන්ගේ නූහම් ිෆර්තම බදාදන පිසම් නිවසන්ගේ ත පාහකරම හිරි ගෑග් කඩක මේගේ හයෙක්ක ගඩිරු කොරේ හවර්තන් එම පහෝ හබරක විස්ත රජය හබරතක බදාර ගෑගනක මේගේ නුවවරක ගඩිරු කොරේ හබර්තම හොලි දෙත්ත
1: අනහින් ප්‍රේකින්න නෙදත
0: ප්‍රේකින් නිවස අලු මෙන්න ඉතුර නොහෙස්මි බදාධනගත පාහකරුව කරන එදත හෙම හතේ හබර දෙ බැ හස් කොල් නත බැ මිදන්න හතේ හබරව තරේද මහිම හබරතන්න නත
1: ම හබරිතක ඒ හබරිතවගේ තවසේල්ත ගෙනස් තේන දෙැන් අලුන්මගේ ප්‍රග්‍රමණ මල්ග පුර හරි නොස්තක වෙස් පාලාදාන දෙත
0: හැම හිංගව හෙක්මත උභාධමල් දාන දෙත
1: හැකුමතුගේ බස් ඇමරිකාගේ ෆිලෝසෆරකමවා රල්ෆ් වර්ඩෝ එමසන්ගේ හෙකුම තෙරිබුණම ගවේ. To be yourself in a world that is constantly trying to make something else is the greatest accomplishment. මානයකි තිබා අහෙම් මිහකන් හෙදුම මුොලි දුනිය මසක්කෙ කුරමුන්දා දඩුවලතකුගා තිබාගේ අස්ලු ගොත්තකුගේ මතීග සාභිතුව හුරුමකි තිබායි ලිපේන එම්ම බොඩු කාමයාබීයේ.
0: ත ತಿಬ್ಬಾ ಎಹೆಂ ಮೀಹಕಂ ಹೇದಮ ದುಣಿಯೆ ಮಸೆಹ್ ಕುರಮ ದಾಂಡಿ ಬಳಿಂಗೆ ತ ಮೇದು ನುಕಂಡಿ ಮಸೆಹ್ ಕುರಮ ದಾಂಡಿ ಬಳಿಗ ಕೊಮ್ಮೆ ಮೀಹಕ ಸಂಗೆ ತ ಎಮೀಹೆಗ್ಗೆ ಗೊತುಗ ಹುರಮಕ್ಕಿ ಹಮ ಲಿಬೇನೆ ಬುಡ ಕಾಮಿಯಾಬಿ ಎತ್ತ
1: ಕಾಮಿಯಾಬಿ ಲಿಬೇನೆ ಗೊತುಗೆ ವಾಹಕ ತ ಮಿ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲಿ ದೆತ್ತ
0: ಎಮ್ಮೆ ಬಡು ಕಾಮಿಯಾಬಿ ಎತ್ತ ದ ಮೀಗ ಬಡು ಮೆ ಮಾಣ ಕುರನಿ ನಾಫಿಸಾ ಇಂಗೆ ತಳುವನಗ ಬೋ ಕುರ ತುಮ ಜೆ ಮೇದು ದುನಿಯೆ ಗಾಳುನ ಮಿಕೇನಿಗೆ ತ ವರ ಬಡ ಬಾವಣ ಫೇಮೆ ದೆತ್ತ ಮೇದು ದುನಿಯೆ ಕೊಮ್ಮೆ ಮಿಹಕ ಎಮಿಹೆ ಅಸ್ಲು ಗೊತುಗು ಹುಣ್ಣಂ ವರ ಉಂದಗು ಅಳು ಮೆನ್ನ ಅಬದಾ ಫೆನ್ನ ವಿಡಿಯೋ ತಕ ಇಂಗೆ ತ ಫೋಟೋ ತಕ ಸೋಶಿಯಲ್ ಮೀಡಿಯಾ ನ ಫೋಜಾ ಮಿ ಹುರಿ ಹೆಚ್ಚಕ ಬದಾರ ಅಳು ಮೆ ಮಿಸಾಲ ಕ ಅಳು ಮೆ ಮಿಜಾಜು ಕಮ ವೇಸ್ ಅಳು ಮೆ ಉಳೇ ಗು ಕಮ ವೇಸ್ ಅಳು ಮೆ ಹೆದುಂಗಳ ಗು ಕಮ ವೇಸ್ ಅಳು ಮೆ ವಾಹದಕ್ಕ ಗು ಕಮ ವೇಸ್ ಇಂಗೆ ತ ಖಾಸ್ ಲಕು ದಿನ ಬದ ಫಿಲ್ಮ್ ತಕ ಮಿ ಹುರಿ ಹೆಚ್ಚಿ ವರ ಬೊಡೆ ತಫಾತ್ ತಕ ಆದೆ ಎಮಿಹಕಂ ಎಮಿಹೆಗೆ ಗೊತುಗ ಹುರಂ ಗಿರಫಾರ ಮೇ ಒಣ್ಣಿ ಹೆಣ್ ನುಫೋಜ್ ತಕ ಹೆದಿ ತಂಕೊಳೆ ಉಂದಗು ಎಫ್ ಮಿ ಒಣ್ಣಿ ದತ್ತ ಬೈಫಾರ ಎಮ್ಮಿ ಹೋದಕ್ಕ ಅವತ ವಾಹದಕ್ಕೆ ಎಮ್ಮಿ ಒಳಾವ ತಂ ಹೆದುಂಗಳೆ ಎಮ್ಮಿ ಉಳೆಯುವ ತಂ ಉಳವೆ ದತ್ತ
1: ಅದಕ್ಕೊಮ್ಮೆ ಮೀಹಕ ಸೆಕ ಮಿ ಎಹೆ ಮೀಹೆಗೆ ಮಿ ನಕಲ್ ಕೊಲ್ಲವೆಣಿ ದತ್ತ ಮಿ ಎಮಿಹಕ ಉಳೆಯುವ ತಂ ಮಿ ಉಳವೆಣಿ ಹಮ ಶಾಕಿರ್ತಿ ಫಾಹಕೃತಿ ಗೊತ ವಾಹಕ ದೆಕ್ಕುಮ ಹೆದುಂಗ್ ಎಳುಮ ಮೀಹಕು ಬೋಗು ಶಾಫುಣ್ಣ ಗೊತಕ ಶಾ ಮಿಕಾಲ ಕಂಕಮಗೆ ಬಾಳ್ಗೊಂಡ ಅಣಿ ಉಳವೆ ದತ್ತ ಸಮಾಲ್ ಕಂದೆವೆ ಏನು ಎಸ್ ಕಾಮಿಯಾಬಿ ಲಿಬೇಣಿ ಎಮಿಹಕು ಎಕುರ ಮಸಕ್ಕತೆಗೆ ಬುರಕಮ ಹಿವ್ವರು ದತ್ತ
0: ಎಮಿಹಕ್ಕು ಹಮ ಎಮಿಹೆಗ್ಗೆ ಗೊತುಗ ಕುರಿಯ ಗೊಸ್ಕಿಂಗೆ ತ ವಕಿ ಮೀಹಕ್ಕಿ ವಕಿ ಮಸಕ್ಕತೆ ಕುರ ಅಮಿಹಕ ವಾತಿ ಎ ಮಸಕ್ಕತೆ ಕುರಂ ಎ ಬಲುಗ ಅಮಿಲ್ಯ ಕುರ ಹಿವ್ವ ಶಾಗುವರಿ ಮಸಕ್ಕತೆ ಕುರಾಶೆ ವಕಿ ಮೀಹಕ್ಕು ಹೆದುಂಗಳ ಆಗುತ್ತಕ ಅಳುವಣ್ಣು ಹೆದುಂಗಳ ಹಿವ್ವ ರೀತಿ ಗೊತ್ತಕ ಅಳುವಣ್ಣ ಆಳಾಶೆ ಇದತ್ತ ಯಾಕೆ ಮಿಸಿಂಗೆ ತ ಅಳುವಣ್ಣು ಹುಣ್ಣಂಜೇನಿ ಅಳುವಣ್ಣು ಗೊತ್ತುಗೆ ಬಿ ಯೋ ಸೆಲ್ಫ್ ಇದತ್ತ ಮೀಹಕ್ಕು ಎಮಿಹೆಗ್ ಗೊತ್ತುಗ ಹುಣ್ಣಾಶೆ ಅದವರ ಹಿಗ್ಗೆ ಅಂಬರ ಹಿಕ್ಮೆತ್ತಿರ ಬಹುದಿತ್ತ
1: ಅದೆ ಹಿಕ್ಮೆತ್ತಿರ ಬಹಫ ಹೊಳ್ಗನ್ ಮೇ ಮೋಸುಂ ಹುರಿ ನೆಗುತೆ ಮಿ ಹೈ ಸಬಂ ಬಾಲಾಲಾಣ ಮೋಸುಂ

0: IKEA presents
1: Margaret Henry.
2: එංහා 441 kHz medium wave 890 MHz FM band
3: දිවේ රාජ්‍යයේ අඩු
4: සන අබුණ මගේ දෙය මෙන්න කි විසර ජෙහිපති වේද මෙම කෝ කු දෙස්චමෝ සරවණි මහීවණි දේ රාහමච්චරින්දි අසන එකන් එවාගතක එච්චති කොලිටි රුලිකම් සඳහන් නැතන මේවා ය තරුකාරිය දරුකාණාය আদি රීතිවා සාමාන දැන් මච්චනර රහෙර බදිගේ සාමාන මිබුනි සයසතුග තවය තට්ටා බ්ලෙන්ඩර් තක මයික්‍රෝවේව් ත සීවාන උරාද පාන මේක ව්‍යාපාරික කොල්ලන් එන්නේ පසේ ෂොපින් මෝල් එස්චමෝ උල්මාල් ඕපන් බිලාම රාසි ස්කූල් කා ෆෝන් 794 සුමෙසුම
5: කොම්මෙ මීහකීවෙස් එහි තෙරිකම් බේනුම්වානෙ මීහෙ හාස්සකෝ නුකුඩෙදුන් තෙරිකම් හුන්න මීහුන්නක් කුරිමතිවා ගොන්ජෙහුන්තකා එමිහුන්ගේ හක්කුතකා මුජුතමවුග එ ෆරෑත්තවගෙ දෞරා බෙහේ ගොතුන් අහරුමෙන් කොම්මෙහෙන්වෙස් සමාල්කන් දේන් ජෙහෙ
6: වාකෙත්තා මසමූනෙත්තා නොනි ඩ්‍රාමා එත්තා
7: අදිතී කුරි රංගල කන්නෝ නුකුලදන් තිරිකම් හොන්න ෆරෑත කහාසකෝ දිවි රාජ්‍යයේ ගඩොන් ගෙනස් දෙනි
8: අතුගහිෆා
9: කොම්මෙ ආදිත දුහිගේ මෙඳුරුෆෝ දේචහය
8: ස්ටුඩියෝ එයි වගුතු
7: එංහා 441 kHz medium wave আদি 890 MHz FM band
8: හැම එකනි දිවි රාජ්‍යයේ ගඩොන්

0: Ay, saca esta loca, por Dios, para.
1: ¿Nemone? ආයිෂා කතාණු කොහොර හොරිහා ಫಳෙන් ආයිෂා ගුණ ගුණ හොට්ට හුස්වි දොමි ආයිෂා එම්ම ಫಳ දෙ රොබින්නනිස් මෙන්හා එම්ම ගුරුවතක් ගොස්ස එංගෙ මෙතේ ප්‍රෝග්‍රෑම් නෙවෙන් දෙන් අඩෝ හදන් ඉන්නච්ච වරන් ෆයිටින් ගේ බද්දෝ එම මෙන්හා යා වකි වෙලා ෆ දෙමිහාර මෙතේ දත්ත මෙන්ගෙ ටීම් ගේ ಫರಾතුන් ගෙනස්තේ හදියායන් අනික අවස්තේ කොදෙන්
2: Assalamu alaikum. Alugan ki ummu haani, alugan mi wag tawlim hasil karam midani rehendi school grade 7 diga. Alugan mi ad kiyada mi ole rawar genam ki safu ima.

උඩු තකයි බිමුගේ වෙරිකම් මිල්කුවේ වඩිගෙන් වනී එකලාංගේශේ දිරුවනී වෙස් අදි මරු ගන්නවනී වෙස් එකලාංගේ අදි එකලාංගේ කොම්මේ කමෙක්ගේ මච්ච කුලදුම් වන්ත රසකලාංගේ

එකලාගේ ෆෙෂුමෙන් නැති ඉස්වේ වොඩිගෙම්වා රස්කලාන්ගේ අදි නිමුමෙන් නැති ෆස්වේ වොඩිගෙම්වා රස්කලාන්ගේ අදි හෙකිතකුම් ෆාළුවේ වොඩිගෙම්වා රස්කලාන්ගේ අදි හිස්සතක වංහනාවේ වොඩිගෙම්වා රස්කලාන්ගේ අදි එකලාගේ කොම්ම කමෙන් මොලත් දෙන වොඩිගෙම්වා රස්කලාන්ගේ.

0: قال رسول الله صلى الله عليه وسلم: تبسمك في وجه أخيك لك صدقة. رواه الترمذي. رسول الله صلى الله عليه وسلم حديث كربي تباغ أخاك مون متيغا تباهن تنبل مكي تباينه لصدقاتك.
1: මේ දිවහිරාජ්‍යගඩු දිවහිරාජ්‍යගඩුන් තිංගඩේ 35 මිනිත් ගමිගෙන ඉතෙනි මේත්ගේ අසුරු නමාදවගතුගේ බංගියා බංගිතුවා
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: ගඩින් හවිරු හතරු ගඩි තිරිස් මිනිට් මේ දිවහිරා ජයගඩු
1: හොරියා උමරපුරේක තයාර්කොත්වාවා ප්‍රෝග්‍රාමය.

0: මෙදම දවදේ එස් හංගුරාමර අමල හිංගාකමග වානම ඉරාතක වෙ සමල දේනකම ඉන්සාර් මෙහරමති ඊරන්ග පරාතුම් වෙස් අද යමන්ග පරාතුම් වෙස් දීප හකම මසව පෙන්න්න නිවරන් හුණු ගොතයකමග පාහකුරේගගේ බදේ මිහිමිකං ගොංගරුග මෙහාරමයති සරහදදිී ගමතාවග තෙරෙෙන් ඉරාග සෞදේරබියාවසම පහංගාදිය හමදා බදු කුරුන්ගේ කංකමග තෙරෙෙන් වරක් බොඩ මස්ර හුණුවගෙන් දාග දිමායපා දෙන් යමන සෞදේරබියා දෙමතු මස්ට හගීගතුක හුණු මෝස්සාව එකම ගවනී බාරහර දුවස්සුන්ද යමන බොංගලා යමනු එතක බෑවර මිහු මරු හාදිසා හිංගුම ෆෝ එම් ෆෝන් දෙමතුග මගේ හතර හදුවස් කුරින් එබසම එකුදවා ලැබුණු හඟුරා මුට්ටාගා දෙපරාතුන් සුදහයකංගල් නං ඒ එකක මුතරයෙන් වර රගල වනී බයාමගෙන් අිදල් මෙදුරේගෙන් හැදුණු එග්‍රිමෙන්ට්තව බයාමගෙන් වේ යමනා දෙකොලා සෞදේරබියන් අලාපවා හිසෝර එක්ක දූ කොල්ලා එකංකං ඒගතුක නුබාවන් එහෙනම හතර හර දුවස් පාත්වයගෙන් දී ඒරුස් මහතරන් එකමන් එවස් දී ගොතෙන් අද අලිමගෙන් හෝදිිපනවාතිී යමන් වනි වර්බොඩ රුලියස්වා යමනකි ෆගීර ගාමකම වාර යමනක් බේරුම් එච්චි එතරකුරමා අදී සහම්වා මිහුම් ගම බේර ගෙන්ගොස්කෙන් බේස්වරවා කරමා මිකම වෙස් මහාර මෙවැනි වර බොඩන් හුරසේල ගෙන්ගොස්වා එහිකමුන් මිදමක මහාරමයති හම හගුරාම්වෙරි අමල්ත හිගම් පශාප එකතුම් පහකරෙන් දේ යමන්ග බෙලස්ටික් මිසල්තකුම් සදේර වයාගේ යම්බෝග බඳර වෙස් මහාර හමදාත දී පවාකන් ඒ ඒරුටු මහාරතය ක්ස්පෝට් කර මසකෙකරම දාතිවේ යමනු ඉංජාර්දීපවේ එකම් වෙෙස් හුට්ටවා දානකමග දෙන් මස්්‍රහු මහාරම පෙන්න්නගතුන් වර නොරක්කාතරි පත්තරක බදල්වගේ හිගාධනකමග වේ තපාත එක කෙනෙලස්ටුන් එකම් පාහකො පයගතුම් තෙරන් නිවනිස්ටීගේ පොෆෙස මොහමද මරන්දී වෙස් පාහකරවාවා තන්කොළම යමනකී එත ලක්ක හඟුරාම්වෙරි හංගුරාම්වරින් තිබි ගවමක් කමශා එමිහුම් හදාවා තම්රින්ටහකි ඒ ආදයක් හිලා මොලති තම්රින්ටක කමග වායරුග යමනග ලස්කරින්ට සෞදියරබියන් අරාි හල්තෙක දෙන් සෞදී කොයිලිෂනු කමග වෙස කීත්තෝ කුරාණී බයන්කරබා එන වේ ස්වාල් කුරබා එහිකමුන් යමනුග ලස්කරින්ට සෞදියරබියන් අරාගෙන් ෆිකම ගවානම එකකං හුට්ටුමකි ඒ ඇමරිකා අධිකතම එහි තෙරිකම ෆෝර්කොත් දෙමුදිය කමග වියස් පසේහ මගුන් කුරබයන කමෙන් නුම් කමග එනාවේ බයන්කොර එහකම එහත කංකං නොගොස් සුදහවැරිගතුක කංකං නිියමක් ගෙනස් නොත කොන්ට්‍රෝලක් ගෙන්න්නම් බේනුම්කම ගවානම යමනා සෞදේරබියය දෙමදු කොම්මෙස් භාවතගේ එබසුමකං ඇස්කෙන් දෙපරාතු මෙස් දූතක දීගෙන් මස්රහ ෆිනිිකෝ මිකංක නිියමක් ගෙනවමකි ඒෙකු ඒකන් කොරන්ුවෙන් එම රංගලු එකම් ගේන වේ බයන්කොරබවාපා
1: මිසරහද බලධර්මි ඇමරිකාය ඉරන් ඇමරිකායින් ඉරාන දෙකොළම් ිෆෙෂ හගුරාමද මේ ඇමරිකාගේ මුලි තාරිහ බලානො වෙස් ඇමරිකාය කුරිමති ලංජෙහුණු එම බොඩු නාකාමය අභිකම බයි ෆරත්තකු එබ සිපකරේ මේ කීම්වගෙන්තෝ මිගොත මිසිපවග මිදනි
0: ඇමරිකායින් ඉරාන දෙකොළම් වර්ගද හගුරාමයෙන් ඉස්රයිල්ගේ එදුමගේ මතින් පශාගෙන් කුරිය ගෙන්දා තීමී මිකම හදි ෆොයින් එම බොඩු එම්මස්ලකම ගතපාත ඒ ගැනලිස්ටුන් එබ ගෙන්දේ එක එකගොත බයන් කොරමු දෙන් තිය පාහකරේ මස්ලයාග ගෑගනකං හම තිස්වාල ජවාබ දිබේන පද ගොතක වේ අල් මයිදීන්ග රෝබට් ඉන්නකේෂ් නමක කියනු ලියුන් තෙරියේ ඒන වරක් දිගු දිරාසා ලීම ලිව්වා එනා කියාතන් එකමග හුරුගේ පාලු කොරවා ඉන්නකේෂ් ලිව්වා වනී ඇමරිකා මිහතන මුලි ඇමරිකාගේ තාරිහෝග වෙස්මි පහුන් කොප්වා හංගුරාමතක බජයරුග ඊරානා දෙකොළ පශාගෙන් මේ කුරිය ගෙන්දම් පශා මෙවා හංගුරාමයන් ඇමරිකා ලිබේ ගෙල්ලුන්තක අදි ස්ටඩිජී ෆේල්වුමා ඇමරිකාගේ හමලාතහුගේ නාකාමයාබී කමාමිපද කංකම් ගොතරේ මිහාර ඇමරිකා ලිබිෆොම් මේවා ගෙල්ලුන්තහකි මේ මුලි තාරිහු ගොස් ඇමරිකා ලිබිෆවා එම්ම බොඩු බලිකශිකං කමග ඒන වේ ලිව්වාපා අදි එන පාහකොරවා වේ මීග කුරින් ඇමෙරිකායින් පරාගෙන් කුරිය ගෙන්දිය හංගුරාමතක වෙස එන වේ ඒ බල්ලවාල බාපා ඒක තෙරෙම් ඒන පාහකොරවා එත්තන් කොළම මිසාක වීට්නාම් හංගුරාම දෙ ඉගොඩන්නවාන වීට්නාම් හංගුරාමය කිස ඇමරිකාගේ ෆන්සාස් හා සිිෆෑම් මරුවේ ඇමරිකා දිහා හර දුවස්වොන්දෙන් හංගුරාමක බදිවිගෙන් හම ෆිලෑගෙන් දාන් ජෙහුණු තනෙක්කමක වනි පාහාකොරවිගෙන් ගොස්වා දෙන් ඒරු එකකං ඇමරිකෑන් පශාගෙන් ඒරුග ලින්ඩන් බී ජෝන්සන්ගේ දුවස්වරු ඇමරිකාගේ ලස්කරින්ත වියට්නාම ෆොනුණු ඉරුග ඒන පාහකොරවාවා තන් කොළ මීගෑ ගනකා ස්තර හතර ඉන්සත්තර ඊතුන් හංගුරාමයන් ඒරු ඇමරිකාගේ තයදු කරමුන් දියකමුග අධි නවස්සක හැදදිව නහරහමයන් අයරුග ඇමරිකා රයිතුන් හංගුරාම තයදු කරමුන් දිය මින්වර ෆන්සස් පහින් ඉන්සත්තාගේ වාකමග ඒනාවේ බයන්කොරවාා අධි ඉරාගදෙ කොළම් දෙහස් තිම්ම නාහර හංගුරාම පශාගෙන් ඉරුග ඇමරිකාගේ රයිතුන් ඉරාගදෙ කොළ හංගුරාම කොරන් ගෑගනක ෆන්සස් තිනෙන්

0: තිනෙන් ඉන්සත්තාගේ රයිියතුන් තායද ඔයිකම ගේනාවේ බයන්කොර වාා දෙ දෙහගුරාම බදාකම වානම් දෙහගුරම් ෆෙසිගෙන් ආගොතක ඒ ඇමරිකා රයිියතුන් තායද ඔයගෙන් ඇමරිකාන් නොරක්කාාතකේ එකම් නොරක්කාත මින්ජුකරන් කරවුණ කමය ගොතුග රයිියතුන්න වරබොඩ විශ්නදී වාතී රයිියතුන් එකගෙන් ඒරු ගබුදුක වාකමග වේ ඉන්ලකේෂ ලියම් වා එකතුන් ගේට්නාම හ හමල්දී හගුරාම් පශාගෙන් එරුග රයිියතුන විශ්නදී ෝති කොමිනිසම් නොරක්කාතරිකමන් ඇමරිකා සදාම කරවෙන මාකී හමයිකන ඒ කමග ඉරාගාද කොළ හගුරාම් පශාගෙන් ඉරුග රයිියතුන විශ්නදී පමියෝතී ඉරාගකී ඒ වර නොරක්කාතෙරි ඉස්ලාමි ෆිකුරුතක පතුරා ගෞම කමශා අදි හතියාර්තක විස් පොරවාගෙන් ලේ කමශා අද ඒගේ තුරුම් සෙප්නම්ර ගාරගේ ඇමරිකා දෙවුණ හමලයාගේ මේස්තරින් වෙස් තිබී ඉරාගකම වෙස් වේ රයිියතුන විශ්නදීවා අද ඉරාග ඉරාගුම් නොරක්කාතෙරි කෙමිකල් හතියාර උපද්දා කමශා එන්ත්‍රක්ෂවද මාධදාත බේනු කොක්ගෙන් හතියාරු උපදදුම මසක්ක විස් කරාකමග වේ ඉරාගමච්ච තුහමදුකෝ එකක ඇමරිකා රයිියතුන් ගබූදුකො එහනම මීග තපාතකී ඇමරිකායින් ඊරාද කොළ හගුරාම පශාගෙන් එරුග රයිියතුන්ග තායද නොවස් නැති පශාගෙන් හගුරාම එකම ගවාතීවේ ඇමරිකාගේ ලස්කරින් තවගේ එම බොඩ බලිවුන්කමග ඉන්දකේශ්වේ ඒනගේ දිරාසා දියමුග එකන් එගොත බයන්කොරවාා ඒන බයන්කොරවාා වේ ඊරාණ දෙකොළ හගුරා පශාගෙන් ඉරුවස් ගානක ඇමරිකා රයිියතුන්ගේ ෆස්ටල සිංසත්ත තායද එක්කමශා මියද එමින්වර හැදිය ඉසත්තයෙන් අරාපවාකමග එහකමුන් රයිස් ට්‍රම්ප මිහුන්නෙවී වර බොඩ ෆිත්තුන්තගේ තෙරේ කමශා මිපද ෆිත්තුන්තක තෙරේ හුරගෙන් ඇමරිකා මිහාරු මිලිබෙන් උන්දා ගෙල්ලුන්තකායකු ඇමරිකා මෙවනි හගුරාමයාගේ ගෑගනකින් හම බලිවිෆකමග ඉන්දකේශ ඒනාගේ දිරාසා ලියමුග ඒනා වේ එකන් ගොත බයන්කොරු බ අධිවෙස් ඉතුරුකමක බල්ලවාද ඔබමුන් ඉන්දකේශ් ලිව්වාහු වේ ඔපරේෂන් ඊගල් කලෝග නමුග ඊරාණ දෙකොළ එම පුෘතම ඇමරිකයන් හිංගි අස්කරි ඔපරේෂන් ඒ ඊරාණ ඉස්ලාමී ඉංගලාබ් ගෙනවුම ගාතුග නවාසග අඩ්ඩිය හර්තවගේ තෙරේග අඩ්ඩිය වන අහරු හිංගේ ඔපරේෂන එක්කමශා එහෙනමස් ඔපරේෂන් වෙස් සම ෆිල්වෙගෙන් ගොස්ස වාකම්ග වේ ඒන දිව්වාහා ඒයි ඒර්දෙන් ගොඩන්වානේ ඊරාන්ග කියවා කුදින්න අධිවිස් තපාතයකි පරාතකුම් ඊරාන් හුරි ඇමරිකා එම්බෙසිය වදේ එම්බෙසීක තිබි හුරි හා මෝසිෆුන් හොස්ටජ් කොන්වත රහහින් කොක්ගෙන් හතරස්සේක සාලිස් හතර දුවස්මදෙන් හිපාට්ටාහවාකම්ග වේ එකකම් මිජුකු එකක නිමක ගෙනස් හිෆාටා තිබේ රහිනු එකම මිංජුකුරු මට්ටකා ඇමරිකාන් වනි වර බරගද අස්කරි ඔපරේෂන රේගනුගේ වගතු දම්බරග වගතු හෙලිකොප්ටර් තකා අද එනුම් වෙස් වෑග ඔලන්ත බේනු කොගෙන් පශා එහනම එකංකම සම ෆේලිවගෙන් ගොස් ඇමරිකාගේ එතක සිෆෑම් මරුවේ අදි උලන්තක වෑගතරේ හදාකුවගෙන්දී හාදිසයකමග එකක හිඟා ගොස්ස වාතීවේ හම ඊරානාද කොළ කොරාකංකම් වරබොඩ ෆේලිව ෆේලි වාතම් ෆෙන්නකමග වේ ඉල්ලකේෂ ඒනාගේ ලියමුග ඒකන් ඒගොත බයන්කොරවාා එහකමුන් මුලි තාරිහග වෙස් මිහතරන් ඇමරිකායන් උපුලන් ජිහුණු එම බොඩ බොරම් මියද ඇමරිකයන් උපුලමගේ බදාකමශා මිකංකම කීමී මැදුරුමතිී ගවා යහු දිසයින් ඉස්රයිල කොද්දේකමකමග වෙස් ඒන වේ බයන්කොරවාා එහකමුන් එබුර උපුලෑගෙන් බොඩු ඉස්රයිල් බිනා කොද්දිනමුගේ හෝෆෙනුග කුලිජස්සන් ඇමරිකෑන්ම පශාගෙන් මසක්කඇතකී එකකං කාමියාව නුවේ ඇමරිකා හම මුලින්හෙෙන් අස්කරයගොතුම් බොස් ලෑගෙන් දානකම එකමග වේ ඉන්දකේෂ් ඒනාගේ දිරාසා ලියමුග එකන් එගොතා බයංකුරුවාා
1: අමන්න කොම හගුරමක බදාදාරවස්ම හිජුරවරින් ඉතුරවාතන් පිනිගෙන්ද හසකොදම පහරුග බදාදාකම් වන යුරප දතුරකර හිජරවරින්ගේ දතුරත මිහාරුවස් කරියෙන් බද මිකමග පහතුග මස්ලහතු ගෙල්ලේ ගොත එබ සොරක කංකන් හිගමග බදේතු
0: තියෆාහ කොරේ පදෑන් දුනියක කඩු දතුරු පතර වලබට බුරු අරා එතක බෑර්කං කංහිග මුන්දෑරුග මෙඩිටේනයෙන් කන හොරස් කොප්වා තිබුණා හිජුරවෙරින්ගේ කංකං වර පසේහ මගුම් යුරප දතුරුකොත් දීමකංකං හිංගේකමග මේ වනී මීතිම් වර බොඩු ගොන්නේගේ අජාපය පද ගොතක හිඟ මුන්දා කමෙක්කමග පා කරවිගෙන් එබදේ උතුරු ෆ්‍රිකෑන් හම තපාත් ඒක බෝඩ් තෝග මීහුන්ත පුරාගෙන් එවෙස් ලියකීම පස්පෝටෙන් අදේ කාකොක නොස් ඉගෙන පද ගොතක හම පුරාගෙන් ගොස් එම පහම් විලාත් බරුගේ ගම් තකන් එතරවේ මස්සල මීවයගෙන් ගොස්ස මියති මියදු විලාත් බරුග දෙමියතුමඟද සදාමත විශ නොරක්කාාවගෙන් ගොස්වාකමික්කමග දෙන් කනුමගු මිහද කංකම්මි කොරවේරුග මිකමග පාහ කොරවින් දා තංකොල විධාධි පහකුම් හම ඊයේ හම බලාකමග වානම හිඟ අදී හාදිස ඇමී මොරකෝයින් ගෑගනක ෆන්සාස් හාස් මීහුන්. ಕ್ಯೂಟಾ ನಮಕ ಕ್ಯೂನು ಸ್ಪೇನ್ಗೆ ರಷಕವೇ ಕಾಣುಮಗೊಂಗೆಂಗೋಸ್ ಅಸ್ಸೇರಿ ಫರಂಗೆ ಹುರಿ ಹಮ್ಮೆಂಗೆಂಗೋಸ್ ಎತನ ಬಾಲುವ ಹಮ ದೂಕೊಲ್ಲ ಬೋಳು ಬಕರಿ ಆ್ಯಂಗಂಡೆಂಗ್ ಅರಾಗೆಂಗ್ ಅಣ್ಣ ಪದ ಗೊತ್ತಕ್ಕಂಗೆ ಎತಕ್ಕೆ ಬ್ಯಾರು ಇನ್ಸಾನು ಎತಕ್ಕಿಂಗ್ ಹಾಹುಂ ಕ್ಯೂಟಾ ಅರಾಗೆಂಗೆ ಮಂಜರಕಿ ಏಯಿ ಸ್ಪೇನ್ ಅಬ್ಬಿ ಸ್ವರ ಬೋಳು ಸಿಹುಮಕ ಲೊಳುನ್ ತಕ್ಕೆ ಗೆನುವಿ ಕಮೆ ಗೊತ್ತು ಫಾಹಾ ಕುರಿಗೆಂಗ್ ಗೋಸ್ವಮ್ಯೋತಿ ಮಿಹಾ ಫಸೆಹ ಮಿಕಂಗಂ ಮಿ ಕುರೆವೆನಿ ಮಿ ಕೀವಿಗೆಂತ ಬುಣವೇರುಗ ಮಿಕಮುಗೆ ಅಡಿಗೆ ಯಹೂದಿ ಇಸ್ರಾದ್ ವರ ನುಬ್ಯಾರೇ ಉನ್ ತಕ್ಕೆ ರಾವಾ ಮಿಕಮುಗ ಎತಕ್ಕೆ ಬ್ಯಾರ ನುಬ್ಯಾ ಮುಹಾಮರಾತಂ ಹಿಂಗಾ ಫವಾ ಕಮುಗ ಫಾಹಾ ಕುರೆವಿಗೆಂಗೆ ಬದಿ ಏಯ್ ಮಿಕಂ ವೇ ತಫಾತಕ್ಕೆ ಕೆನಲಿಸ್ಟು ಮಿಸ್ ಏಗೊತಂ ಫಾಹಾ ಕೊಫ್ ದೆ ಮಿಹಾರ್ ಮಿಯೋತಿ ಮಿಕಂ ಮಿಗೊತಂ ಹಿಂಗುಮುಗೆ ಸಾಬುಂ ವರ ಬರ್ತಿ ಮಸಲತ ಮಸಲಹತು ಗೆಲ್ಲೇನೆ ಎತಕ್ಕೆ ಬ್ಯಾರ ಮಸಲತ ಮಿಹಾರ ವಿಲಾತ್ ಬರ್ರುಗ ತೆರೆಯಗ ಫೆರಿಗೆಂಗೋ ಸ್ವಾ ಏಗೊತ ಮಿಹಾರ್ ಮಿಯೋತಿ ಫರೆನ್ಸೇಸ್ ವಿಲಾತ ಇಟಲಿ ವಿಲಾತು ಮಿಸ್ ಅದಿ ಜರ್ಮನ್ ವಿಲಾತು ಮಿಸ್ ಮಿಹಾರು ಸ್ಪೇನ್ ಶೆಂಗೆನ್ ಏರಿಯಾ ಹಿಂಗೆ ಎಬ್ಬಸು ಮಿಹಾರು ಬೇರು ಕೊಲ್ಲನ್ ಮತ್ತು ಸಸ್ಪೆಂಡ್ ಕೊರಂ ನಿಮ್ಮಾಫ ಅದು ಇಟಲಿ ವಿಲಾತ ಫ್ರಾನ್ಸಿಸ್ ವಿಲಾತು ಮಿಸ್ ವೇ ಬಾರ್ಡರ್ ಬಂದು ಕೊಫ ಕಣ್ಮಗು ಎಸ್ ಬಯಕಂಗ್ ಎ ಗಮ್ ಎತ್ತರೆ ನೋವೇನು ಫದ ಗೊತ್ತಕ್ಕ ಕೋಸ್ಟ್ ಗಾರ್ಡ್ ಉಳಂತ ಬಿಸ್ ಬೇನು ಕೊಗ್ಗೆ ವರ ವರಗದೆ ಫೋರಿ ಮರಂ ಫ್ರಹಾಫ ವೆಸ್ ವೇ ದೆ ಬಾರ್ಡರ್ ಬಂದು ಕೊಗ್ಗೆ ಮಿಹಾರ ಉಳೆಯರುಗ ಸ್ಪೇನ್ ಹಂಗೆ ಹೆಣ್ಣ ಮೈ ಸ್ವಾಮಿ ಹುಂತಂಗ ಎತ್ತರೆ ವೇವೇನು ಫದ ಗೊತ್ತಕ್ಕ ಮಿಕಂ ಕಮ್ಮಿ ಹಿಂಗಂ ಮಿದನಿ ಮಿ ವರ ಸಿರ್ರುವರಿ ಗೊತ್ತೆಗ್ಗ ಸ್ಪೇನು ಅದು ಏಕಂಕಂಗ್ ಹುಟ್ಟುವ ಮಸಕ್ಕೆ ಕುರಂ ದಾವಗುತ್ತೆ ಏಕಂ ಮಿಸ್ ಫಹಾ ಕೊರವಿಗೆ ಬದೇ ದೆಂಗ್ ಹೆಂಗಿಬಡ ಅನ್ನವಾನೆ ಶೆಂಗೆನ್ ಏರಿಯಾಗೆ ಮಿ ಎಬ್ಬಸುಮಗ ಮಿ ಒನ್ನಣಿ ಹಮ ಹುರಿ ಹಾ ಮೆಂಬರ್ ಗೋಮೆಗಸ್ ಬಾರ್ಡರ್ ತಂಗ ಎಬ್ಬೆ ಕಣೆಬ್ಬೇಕ ಗುಳುವಾದಿಗಿಂದ ಪದ ಗೊತ್ತಕ್ಕ ಹುಳು ಇಫ ಒಣ್ಣಾಣೆ ಗೊತ್ತಕ್ಕ ಹೆದಿಫ ಒಣ್ಣೆ ಎಬ್ಬಸುಮೆ ಮಿಹಾರ್ ಮಿಯೋತಿ ಮಿ ಕಂಕಮ್ಗೆ ತೆರೆಯನ್ ಸ್ಪೇನ್ ಬೇರುಕೊಲ್ಲ ನಿಮ್ಮಾಫ ಇಟಲಿ ವಿಲಾದ ಬಡೋಸಿರ್ ಜೋಜಿಯ ಮೆಲೋಣಿ ವಿದಾಳುಫವೇ ದೆ ಮಿ ಎಬ್ಬಸು ಮಿ ಗೊತ್ತ ಸಸ್ಪೆಂಡ್ ವೀಕಮ್ಗ ಏಂಕಮಾಕ್ ಸ್ಪೇನ್ಗೆ ಬಡವಾಜಿ ಹೆಪೆಡೋ ಸ್ಯಾಂಚಸ್ ವಣಿ ಮಿಕಮಾ ಮೆದು ವರ ಬುಡ ಹಗೀಗತುಗ ರುಳಿಯನ್ನ ಗೊಯ್ ದಿಮಾ ಎಫ ಏನ ಭಯಂಕರ ಬಾಫವೇ ದೆ ಮಿಗುತ ಮಿಕಂ ಕಂಗ್ ಹಿಂಗುಮಕಿ ಮೀ ದಿ ಫರಾತುಗ ದೆ ಮೆದು ವೈಫ ಹುರಿ ಮಿಫದ ಎಬ್ಬಸುಂ ತಂಗ್ ಹೆಂಗೆ ಸಸ್ಪೆಂಡ್ ಕೊರವಿ ನೋತ ನಿಮ್ಮಕ ಗಿನವಿಗೆ ವಾಣಿ ಕಮೆ ನೂ ಕಮಶಾ ಮೀ ವರ ನೇದೇವೇ ಕಮೆ ಕಮಗ ವೇ ಪೆಡೋ ಸ್ಯಾಂಚಸ್ ಭಯಂಕರ ಬಾಫ ದೆ ಮಿಕಂ ಕಂಗ್ ಸ್ಪೇನ್ ಅಮ್ಮಿ ಕುರಿಮೆತ್ ಕೊರಮ ಮಿದನಿ ಮೀ ಕೀವಿಗಂತ ಗುಣವೇರ ದೆ ಇಗಿಬಡ ಅನ್ನವಾಣ ಯಹೂದಿ ಇಸ್ರಾಯಲ ವರ ದೇಕೊಳು ಗಾಮೆ ಗೊತ್ತುಗ ಸ್ಪೇನ್ ಫಾಹಾ ಕೊರವಿಗೆ ಗೋಸ್ವಮ್ಯೋತಿ ಅದಿ ಅಮೆರಿಕಾ ಇಂಗ್ ನೇಟೋಗೆ ಹರಕಾತಿಗೆ ಕಮಗ ವಿಎಸ್ ಎಬ್ಬಿಸ್ ಭಾವತೆಗೆ ವ್ಯಾಗ್ ಉಳಂತಕ್ಕೆ ಸ್ಪೇನ್ಗೆ ಜೆಸ್ಮಾ ಬೆಹೆಟ್ಟುಮಾ ಅದಿ ಎಬ್ಬಿಸ್ ಅಸ್ಕರಿ ಮರ್ಕೋಜೆ ಬೇನು ಕುರುಂಬಸ್ ಮಿಹಾರ ಸ್ಪೇನ್ಗೆ ಫರಾತು ಮ್ಯೋತಿ ಅಮೆರಿಕಾ ಮಣ ಕೊಫ ಅದಿ ಅಮೆರಿಕಾಗೆ ಕಣ್ಗೆ ಉಳಂದೆ ಕಮಗ ವಿಎಸ್ ಸ್ಪೇನ್ಗೆ ಬಂದರು ಕೊಗ್ಗೆ ನುವಾಣೆ ಕಮವೆ ಸ್ಪೇನ್ ಮ್ಯೋತಿ ಅಂಗಾಫ ಅದಿ ಫಲಸ್ತೀನಾ ಎಕ್ಕೊಳವ್ವಾ ಕಂಶ ಫಲಸ್ತೀನಾ ಎಕ್ ಸಿಯಾಸಿ ಗುಳುಂಗ ಎಂ ಕೊಫವೆ ಸ್ಪೇನ್ ವೇ ಮೀಗೆ ಕುರಿಂಗ್ ಅದಿ ಫಲಸ್ತೀನ ಎಹಿ ಉಮಾ ಎಫದ ಕಂಕಮಗವೆ ಫಲಸ್ತೀನ್ ರೈ ತುಂಡ ವರ ಬೊಡತೆ ಎಹಿ ತೆರಿ ಕಮೆ ಫೋರ್ ಕೊದ್ದೆ ಸ್ಪೇನ್ ಗೆ ಫರಾತು ಮೇ ಮಿದಾದ ಫಹಕು ಮಸಿಕ್ಕೆ ಫರಾಫ ಏನ್ ಕಮು ಮಿಕಮುಗೆ ರುಳಿವೇರಿಕ ಯಹೂದಿ ಇಸ್ರಾಲ್ ಕಿಬ್ಯಾಗ್ ಮ್ಯೋತಿ ಇಂತಿಹಾಯ ಮಚ್ಚ ಗೋಸ್ವಕಂ ಫಾಹಾ ಕುರಿಗೆ ಗೋಸ್ವಾಮಿ ವಣಿ ಅದಿ ಸ್ಪೇನು ಮಿ ಕುಳವಿಗಿಂದಿಯ ದುನಿಯಾಗೆ ತಟ್ಟ ಕುಳನು ಫುಟ್ಬಾಲ್ ಮುಬಾರಾತ್ಗೆ ತೆರೆಗೆ ಹೋದಿ ಕಾಮಿಯಾಬಿ ಕಿವಿಸೆ ಯಹೂದಿ ಇಸ್ರಾಯಲ್ ಹಿತಂ ಹೆರಿಗೆಂದಿಯ ವರ ತುನು ಹಂಜರಿಗೆ ಗೊತ್ತುಗ ಏಕಂಕಂ ಫಾಹಾ ಕುರಿವಿಗೆ ಗೋಸ್ವ ಅತಿ ಏನ್ ಕಮು ಸ್ಪೇನ್ ಆಮಿದು ಮಿ ಉಫದಿ ಫೋ ಆ ರುಳಿವೇರಿಕಮ್ಗೆ ತೆರೆಯಂಗ್ ಏಗಾಮ ಎಕ್ಕೊ ಬಂಗರೂಟ್ ಕೊಲ್ಲಂ ನೋತ ಇಂಗ್ರೇಸ್ ಬಹು ಬುಣಾಕಮ ಗುಣ ಮಿಮ್ನ ಕೊಲ್ಯಾಪ್ಸಕ ಗೆನ್ನಂಗ್ ಮಸಕ್ಕೆ ಫರಾಹ್ ವಾಕಂ ಫರಾಹಾ ಕುರವಿಗೆ ಗೋಸ್ವ ಮ್ಯೋತಿ ಯಹೂದಿ ಇಸ್ರಾಯಲ್ಗೆ ಫರಾತು
1: ಅದಾದ ಮರಬರ ಶುಕ್ರಿಯಂಗ ತವರ ಮುಹಿಮ್ ಮೊದಲು ಮತ್ತೆ ಹಸಕೊಮ್ಮೆ ಮೆದುರು ಮತಿಗೆ ಹಿಂಗ ಮುಂದೆ ಅಕಂಕ ಮಾಯಕು ಕಂಡದ ತುರುತ್ಫತುರ ಅರಾಫ ಬಾಬು ತಕ್ಕಾಗ್ಬಿಡ ಗೊತ್ತು ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ದೇವ ಬರಬಡ ಶುಕ್ರಿಯಂಗೆ ತೊ ಅದೇ ಕುರಿಮೆ ಸ್ವಾಹ ಕೊಲ್ಲಿ ಗೊತ್ತ ಅಮ್ಮಂಗೆ ಮೆದುಗೆ ಮೌಲು ಅಕ್ಕಿ ಮೆದುರು ಮತಿಗೆ ಕಂಡದ ತುರುತಕ ಬುರು ಎರು ದಮ್ಮಿಕಮ್ಗೆ ತಫ್ಸೀಲಿ ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಗೆನಿಸ್ದವಣ ಕಮ್ಮಗ ಮೆದುಗ ಮೆಹಾ ಹಿಸಾಬು ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಲ್ಲ ವಕಿ ವದಾಣ ಬಾಜರಿದು ಹಕ್ಕಂಗೆ ದೇ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.

0: එංහා 4141 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ඔබගේ හිරි STMOLගේ
3: STMOLනේ ඔබ කොන්ටක්
4: අපි කොට STMOLගේ
3: ඒ හලෝ
1: මේරි STMOLක
3: හිනත වෙගෙන් මෙවලනි
1: STMOLෙන් එංහා සුරිය ව්‍යාපාරි කුරීම කාරෙන් හොදමුගේ ෆුරසත් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබවලා STM වි ප්‍රොමෝෂන් නිමෙන්දෙක් ඉනගිනා ව්‍යාපාරිකෝ කාරෙන් හොදමුගේ ෆුරසත් විහාර කුරියදා මි ප්‍රොමෝෂන් නිමෙවි 30 December 2020
4: ඒක ඔබ කොන්ටක් තියෝලනේ
3: STMOLගා
4: හිනත වෙගෙන් මෙවලනේ
3: එහේ නෑ නේද

0: ගඩින් රේගඩු දිහගඩි තිරිස් මිනට් අඩු සම්තියගෙන්ද වනි දිවහිරාජ්‍යය ගඩු
1: මේ ෆනරාරු මතේ ගුමරු ෆ්‍රය හසකුරේෆාවා ප්‍රග්‍රාමේ මේ ප්‍රග්‍රාම් ගා ෆනරහරුන් දශුග කොඩු කොදිනන්න ගොලේ අඩා වාහකවරුන් එකශේගෙන් වේ
2: ෆිල්මී දුනි ෆිල්මී දුනි

0: Amerikaan mi fasage masekata ki ekan kan kami avnuwe Amerika hama mulin hen askare gotum bosun lagen dane kame kam gawe in the case ena ge dirasa limuga ekan egota bayan kurwafa
1: arman komme hangorama ke badada er with me hijura wedding itru watang ba fenigen de hasak de mi faharu ge badada kam ba nya europe datur kura hijura wedding ge datur ta mi haru es kurien ebe de mi kam ge fahatu ga maslahatu gelle gota ebe soraka kan kan hingamun ebe de to
0: tia faang kore fadan duniya ga kan datur fatara warabad buru ara itake bear kan kan hinga mun daru ga mediterranean kan horas ko fati muna hijura wering ge kan kan wara fase ha magum europe datur ko dimu kan kan hinge kam ga mi wani mi dem wara bodu gonni ge ajabe fada go taka hinga mun da kam kam go fa kore wigen ge bade uturu africa ang ha mata fa de ke bor to ga mi hun ta fura gen ebes li ki me passporting adi ka ko kan nos inge ne fada go taka ha ma fura gen go emi fahum vilat barruge gam takang etere veve masala mi vegen gosa miyoti miyadu vilat barruge demiyotu manga disagama tabes nurka vegen gosa wa kami kamuga den kanumagum mi fada kankam mi koreve ruga mi kamuga faha koreve inda tankole mi di mi dadi faha kum ham iye hame bala kamuga wana ma hinga adi hadisa mi moroko inga gana ka fansas has mi hum kiuta namaka kyun spain ge rashakave kanuma gon gengo se asseri farang e hurihan men gengo se etana baluwa hama du kolla bolu bakari angaden aragen anna pada gotakan etake baaro insanun etakin haahun kiuta ang aragen e manzar ki e spain abis wara bolu sihumaka lolun take genui kame gotu faha kure gengo se mi oti miha fase ha mikanga mi kure veni mi kiwe gen ta bonwe eruga mikamuga adi ge yahudi israel waran no bare un take rawa mikamuga itake bear nuba muamaratan hinga fwa kamgo faha korigin ebadi ei mikam ve tafate ki kenelistum mes egotan faha kofa de mihar mioti mikam megotan hingumuge sabum bara borti maslata maslahatu gellene itake bear maslata mihar vilat barugo terega ferigen goswa egotan mihar mioti frances vilata italy vilatum mes adi german vilatum mes mihar spain schengen area nge basum mihar beru kollan mata suspend kuram nimma fa adi italy vilata france vilatum wesbe border bandu ko fa kanmagum evs bayakan e gamang etere nuwe ne fa da gotakam coast guard go ulun ta wesbe nun ko gem war war go de fori maram fa ha wesbe de border bandu ko gem mihar uleru go spain ang henna me sami hun tang as etere wewe ne fa da gotakam mikan kam mi hingam mi dani mi war sirru veri go tegga spain ung adi ekan kan hottu masak ke kuram dawag te kam mes fa kore wigin e bade den ingi bana nawane schengen area ge mi ebasum ga mi onna ni hama huriha member go ames border tang ebbe kone ebbe ka gulwali gin dana fada go takan hului fo onna ne go takan hedi fo onna ebasum me mi har mi oti mi kan kam ge teren spain beer ko la nimma fa italy vilat border se joji meloni vidalo fo ve den mi ebasum me go ta suspend wi kam ga එංකම ස්පේන් ගේ බොඩවජි හැපෙඩෝ සැන්චස් වනි මිකම මෙදු වර බොඩ හගීගතු ගම් රුලියන්න ගොයි දිමායෆ එන බයන්කොර වාෆ වේ දෙ මිගොතම් මිකන් කන් හිඟුම කි මි දෙ ෆරාතු ගෙ දෙමෙදු වයිෆ හුරි මිෆද එබ්බසුන් තන් එහෙන් සස්පෙන්ඩ් කොර විනෝත නිමුක ගෙන යුගෙන් වානි කම නූ කමෂා මි වර නේ දෙ වේ කම එකම ග වේ පෙඩෝ සැන්චස් බයන්කොර වාෆ දෙ මිකන් කන් ස්පේන මි කුරි මෙත කොරම මි දනි මි කී වෙගෙන් ත බුණ වේර දෙ ඉගි බණා නවාන යහූදි ඊශ්‍රායෙල වර දෙකොළ ගාමේ ගොතු ග ස්පේන් ෆාහා කොර විගෙන් ගොස් මෙ යති යදි America in NATO ge harakate ge kamuga US EVS bawate ge wage ulun take Spain ge jesma behettuma adi EVS askari markaze beenun kurum wes mihar Spain ge faratu myati America ay mana ko fadi America ge kanuge ulun de kamuga US Spain ge bandar ko ge nuane kam wes Spain myati anga fa adi Palestina ekol wa kam sha Palestina ek siyasi gulunga im ko fo wes Spain we mi ge kurin adi Palestina ge hiuma e fada kan kamuga wes Palestina rai tunnam wara bolat ehiteri kam for ko den Spain ge faratum me mi dadi fa ko masik ke farafa en kam mi kam ge roli ver kan yahudi israel ki bag mi ati intihay macha goswa kam fa ha kore gen goswa mi wani adi Spain mi kule vi gendia duniya ge tatta kule no football mo barat ko tere ge hodi kamia vi ki se yahudi israel ge hitan heri gendia warat tun hanjere ge gotu ga ekan kam fa ha kore vi gen goswa oti en kam Spain ami du mi ufadi fa roli ver kam ge teren e gam ekko bangurut kollang nuata ඉංග්‍රීස් බහම් බුණාකම ගවන්න මෙුණා කොලැප්ස් එකක් ගෙන්නම් මාසෙක ෆරාහ් වාකම් ෆරාහ් කරවගෙන ගොස්සෝ මියෝති යහූදි ඊශ්‍රායෙල්ගේ ෆරාහතුන්
1: ರಬ್ಬರ್ ಶುಕ್ರಿಯಾಂಗ ತವರ ಮುಹಿಮ್ ಮೊದಲು ಮತ್ತೆ ಹಸಕೊಮ್ಮೆ ಮೆದುರು ಮತ್ತಿಗೆ ಮಿಹಿಂಗ ಮುಂದೆ ಅಕಂಕ ಮಾಯಕು ಕಂಡದ ತುರುತ್ಫಾತುರ ಮೇ ಅರಾಫ ಬಾಬು ತಕ ಆಗ್ಬಿಡ ಗೊತ್ತು ಮೌಲು ಮತ್ತೆ ದೇವ ಬರಬಡ ಶುಕ್ರಿಯಾಂಗ ಇತ್ತು ಅದೇ ಕುರಿಮೆ ಸ್ವಾಹ ಕೊಲ್ಲಿ ಗೊತ್ತ ಅವಮಂಗೆ ಮಿಯದುಗೆ ಮೌಲು ಅಕ್ಕಿ ಮೆದುರು ಮತ್ತಿಗೆ ಕಂಡದ ತುರುತಕ ಬುರು ಎರು ನಿಮ್ಮಿಕಮುಗೆ ತಫ್ಸೀಲಿ ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಗೆನಿಸ್ದವಣ ಕಮ್ಮುಗ ಮೆದುಗ ಮೆಹ ಹಿಸಾಬು ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಲ್ಲ ವಕಿ ವದಾಣ ಬಾಜರಿದು ಹಕ್ಕಂಗದೆ ವಸ್ಸಲಾಮಲೇಕುಂ.

0: හඳන් අත්තාලිමක සබුන් කදගම්බා අසාා බොට්ටේ. අද කුයින් අගුණ ශාරයක්කර වාහකකි මේ ඉස්රායිල් රවායත්තව කොන්න වාහතකෙන් ඒ දවදික හොන නොවදිහ නොව අභිකමලුන් මිල්කෝගෙන්වා කම අද එක ලෙෆානුගේ හඟුරෑමගේ මේ ලස්කරුග තෙරේ ගහිමෙන ගායිදකමුගවා ඌරයාගේ මා රීති අම්බක හොරිකමා අද එක ලෙෆානු ඒන හඟුරාමයක මයදාන ෆොනුවා ඒ අම්ි අම්ිමිහාවෙස් එක ලෙෆානු මුම් තර කාතර නො එක ලෙෆානු ගමි තෙරේගහ ආමජස්සවකම ඒ ෝග එක ලෙෆාන අම්ියම කළු නො සතයකෙන් අරගෙන් දියකම දෙ ෝග දෙ හස්මු අද කුරීග අවුන් මෙන්න ඉබ්‍රහම දෙ විදාලි වාහක නොවත ඒ අයත් අවුන් මෙන්න අයි එක ලෙෆන් මෙහරාගේ ගල්කුන් කරම දනකොත් දෙමිහු ඇස මිහුන්ගේ මස්සලෑම හුම් කර නොවත මසල හොෂරි දෙ දවතුෆාන් එග අඩාගතිකම ඉස්රාලි රයිතෝක මිහුන්නන ඒයි හගීගතු එක ලෙෆානු කිස්සාකම එදවේ කලුම් බඩාගෙන් බයන්කොත් දෙවී දෙ හිදුක කලෙෆාන් මන්දොස් වනවතාලාය කුත්තොම වඩාගෙන් හොස්වත්තර වඩාගෙන් තවබාව වඩාගතිකම එක ලෙෆාන් සයිද කරබ හෙන කුරි අවුන් විශාරක්කර වාහකගේ එබෙ සාලෙක්ග මේ අවුන් ඉස්ලාම තාරයක මොත රිවායත්තකගේ වාහතකන හෙන්ව සවුමි තරේක විවාහත දෙකවේති තැබෙවන්ගේ මාලු මතට ගවුණු විවාහක දන්නවාලී දෙ අවුන්ෙන් දෞදු ානුගේ හයාතුන් ඉතුරු කිස්සයක බලාලා රගුණම පිනිිගදනී එදදුහකු දෙ අංහිනු එක ලෙෆානුගේ දර්බාරම් යන්නනි ඇස දවාකරනනි කොඩ කුද්ජකාමිදු එද මීම මුණනි කුද්ජාකි තිබන්න කුද්ජකම කුද්ජා කිරදිින්කම කුද්ජා බලා බොඩුරන තිමාකම මිදවාකරණි එකතර ගැකි උමුරන් දොස්සපුර අංහෙන අනක කී තංගොල ජවාන් අංහෙන දෙ දෞදක ානේ හොකුම් එක ලෙෆාන් හොකුම් කරවී අන්ගේ කුද්ජකී ඒ මුස්කුල අංහෙ මිහ කුද්ජකම දෙ එද මීහුන් නොත දංහ නොකමක ද මගුතේක දංහන දම ස්ලේමාන් ාන ලේෆාන් තනක මට සවාල කරව කොබහ මේ දව ාන් කර හොමක් දෙ ම වාද දව සුලේමන් ාන් විදාලන තිමන්න තිබර ම ඉසාාරික බන දිාන කලේමෙන් දෙමීහුන් තිමක ලේෆානුගේ අයිපපුල වලිය ගෙන ස්තේෂ තිම ලේාන කුද දෙෙල ාල ෝග කලේමෙන් දෙමිහුණන කුද හ දිාන ම ඉසාාරික තෙන්නු හෙමි එහිදුක ඒක තෙරෙන් සුවන් අංහි කුද්ජා දන්නවනේ ඒ කුද්ජකී මේ මුස්කුල අංහෙමිය කුද්ජක එබෙ සාලික තිමන්න කුද්ජ නූන හිදුක ස්ලේමානු පානු ඒ මුස්කුල අංහෙමිය ගත කුද්ජාත ලබාව එසවාන් මීහ දෙබවිදලනි ඒ කුද්ජායකි කලයක දරියක කලයේ කුද්ජාක් මම්මයකි අද මේ හදී සවගනවන්න මේ බුහාරි මුස්ලිමගත් මේ බයන්කොත් දෙබාහවයි අබු හුරේර රදුල්ලාහ් අන් නබි සල්ලල්ලාහ් අලෛහි වසල්ලම කාල බයිනම ඉම්රාතානි මාහුමා ඉබ්නහුමා අද මේ එබ්බෙස් හාලෙක්ගා එබ්බෙස් මම්මයකු ඒනගේ දරිෆුළු ඒනගේ ලෝමතියක හලයාකුගෙන් දාක නේදේන අද මේ ಕಿಸ್ಸ ಅಗುಮನ ಕೇತ್ರ ಸೂಲ್ಯ ಬಯಾಂಕ ದಬಹಬರೆ ಕಲೆ ಫಾನುಗೆ ಆರಿಮ್ ಹದೀಸ್ ರಿವಾಕರ ಬಾಮ್ಯತೆ ಅಬು ಹುರೈರ ಅನ್ ಅಬಿ ಹುರೈರ ರಲಿಯಲ್ಲಾಹು ಅನ್ಹು ಅನ್ ನಬಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಮ ಕಾಲ ಬೈನಮಾ ಇಮ್ರಾತಾನಿ ಮಾಹುಮಾ ಇಬ್ನಹುಮಾ ಜಾ ಅದ್ದೀಬ್ ಫಜಹಬ ಬಿಬ್ನಿ ಇಹ್ದಹುಮಾ ಫಕಾಲತ್ ಹಾಜಿಹಿ ಲಿಸಾಹಿಬತಿಹ ಇನ್ನಮಾ ಜಹಬ ಇಬ್ನಿಕಿ ಅಂತಿ ಫಕಾಲತ್ ಉಖ್ರಾ ಇನ್ನಮಾ ಜಹಬ ಬಿಬ್ನಿಕಿ ಫತಹಾಕಮದ ಇಲಾ ದಾವೂದ್ ಫಕಲಾ ಬಿಹಿ لكبرى فخرجت على سليمان بن داود عليه السلام فأخبرته فقال اتوني بسكين أشقه بينكما فقالت الصغرى لا يرحمك الله هو ابنها فقضى به للصغرى قال أبو هريرة والله إن سمعت بسكين قط إلا يومئذ ما كنا نقول إلا مدية ಅದು ಮೀ ಹದೀಸ್ ಮೀ ಅಬುಹರ ರಿವಾಕರ ಹದೀಸ್ ಮೀ ಹದೀಸ್ ಬಯಂಗೋದ್ಯಮೇಫಾನ್ ವಿಧಾನ ತಿಮ್ಮನ್ನ ಮೇನ್ ದೂಹಕ ವೆಸ್ ಮೀ ಅವನು ಮೀ ಬಳಿಯ ಬಳಿಯ ಅರಬಿಕನೇ ಸಿಕ್ಕಿಯನ್ನು ಮೀ ತಿಮ್ಮನ್ನ ದೂಹಕ್ಸ್ ದನ್ನ ಬಹಿನ್ ನೂನೆ ತಿಮ್ಮನ್ನ ಮೇನ್ ಏ ಬೇನು ಕಮಲನಿ ಮುದ್ಯತುನ್ನೆ ಮೀ ಬಹೇ ತಿಮ್ಮನ್ನ ಮೇನ್ ಬಳಿಯಂಗ್ ಅರಬಹಂ ಕಿಯಾಮಿ ಉಳನಿ ಏ ಅವನು ದೆಮ್ಮೆಕ ಮೀ ಬಯಂಗೋದ್ಯಮ ಕಿಸ್ಸಾ ಕೆ ದಸೂಲ ಹದೀಸ್ ಅವನು ಮೀ ನಸ್ಸು ಮೀ ಕೇ ಬೇಫುನ್ನ ಮೀ ದನ್ನ ವಾಲದಿನಿ
1: ಶೇಖ್ ಅಬ್ದುಲ್ಅಜೀಜ್ ಹುಸೇನ್ ಅದ ಅವನು ಮೀ ದಾವೂದ್ ಅಲೈಹಿ ಸಲಾಂ ಗೆ ಜಮಾನು ಗ ಹಿಂಗಾಫುರ್ ಹಾದಿಸಾತ ಗೆ ವಾಹಕ ದಕ್ಕಮು ಐಸ ಅಲ್ಗೊಂಡ ಮೇ ಮಿಹಾರು ಮಿ ಎ ಜಮಾನು ಗ ಹಿಂಗಿ ಹಾದಿಸಾತ ಗೆ ತೆರಿ ಬದಲುವಗೆ ಮಿದನಿ ಎಹಿಂ ಹಾದಿಸಾಯಕ ಆದೆ ಎಕಲೇಗ ಫಾನು ಗೆ ಜಮಾನು ಗ ಎಕಲೇಗ ಫಾನ ನುಕಿಯಮನ್ ತೆರಿವಿ ಬಯಕು ಅರಾಮ ಮಕುಣ ತಕ್ಕ ಬದಲುವಗೆ ದಿಯ ವಾಹಕ ಅಲ್ಗೊಂಡ ಮೇ ಅಹಂ ಎ ವಾಹಕ ಅಲ್ಗೊಂಡ ಮೇ ತಫ್ಸೀಲ್ ಕೊ ಬಯಾಲಾನ ಆದೆ ಮಿ ವಾಹಕ ಕಿ ಅಲ್ಗೊಂಡ ಮೇಂಗೆ ತಾರೀಹುಗ ವರ ಬೊಡ ಫಾಹಕ ಕೊಲ್ಲೆವೆ ವರ ಖಾಸ ವಾಹಕೆ ಏ ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಉಫದ್ದವಿ ಮಹ್ಲೂಕೆ ಎಬ್ಬಯ ಎ ಜಿನ್ಸು ಅನೆ ಜಿನ್ಸ ಬದಲುವಗಿನ್ ದಿಯ ವಾಹಕ ಮಿನೂನಿ ಅಳ್ಗೊಂಡ್ಮೆ ಅಹಾಫೇನಿ ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಕುಳದುಮಂತ ಕೊಮ್ಮೆ ಕಮಕವೆಸ್ ಎಹನವೆಸ್ ಅಳ್ಗೊಂಡ್ಮೆನ್ನ ಮಿ ಹಾದಿಸಾ ನೂ ಹಾದಿಸಾ ಇನ್ಸಾನಿ ಹಯಾತುಗ ಫೆನ್ನಾಕಶೆನ್ನೈ ಇನ್ಸಾನು ಹಯವಾನಕ ಬದಲುವಗಿನ್ ದಿಯ ಆದ ಇನ್ಸಾನಕು ಹಯವಾನಕ ನೋತ ಇನ್ಸಾನು ತಕ್ಕಿಂಗ್ ಹಯವಾನು ತಕ್ಕ ಬದಲುವಗಿಂದಿಯ ವಾಹಕೆ ಅಳ್ಗೊಂಡ್ಮೆನ್ನ

0: صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවන් කියවු. දැන් අනිකාවස් කුරියක් දානි හිදාතුගමගු මේ ප්‍රෝග්‍රෑම් එක.